이런 거 갈다 위태라. 겉에 당이 되라 어태 카이나 레오코리. 겉에 후아 어태라. 가야지 하이랴 중아 하카 투프랑아 코레로 마오리. 가야지 하이랴 주체 모효 오아타토 타마르기 모코프나 기테네 메아 테레오 마오리. 카타히 카프가리후 카와노이 호테레오 이로토이테 카이나 엥아리 테레오 파누이 카토아 호키. 코야 나이테 타키 메치아키 이토나 아히카. 코테레오 이로토이테 파누 이로토이테 카이나 코야 테라 코테아히카 오테레오 마오리. 엥아리 에 코레 테네 야히카 에 오라 kite kore tātou e whāngai i aia. I toro tōku marae. Nā te whāngai tonu o tōku hapu i taua ahi kā. Ki te aroha, ki te tumanako, ki te hakapono, ki te ngana. No te tau rua mano, rua tukau matoru. Kā tūano tōku marae. Kā ara mai ano i te pungare. Ko tōku hapu, te ahi kā o tōku marae. Kahore te ahi kā i pira. Ko taku take tēnei e tū atu nei au. He ki atu kia koe. Ko te ahi kā te oranga moe nei taonga. Engari ko koe. Te kai hika i taua ahi kā. Hei kāia. He rākau ahau. Rua te koutou o kui tūai. He tū moke moke. He tū takitahi. He mahu e pōriro mai ki muri. Hā tērā haunga. E hara i te pāua. He maramara rākau kē. Hā tērā tangi. E hara i te traka patuahi. He hama e paupauana. Ko hoki mai te kuia nei. E tangi ana. Engari, he tangi hari ke. Kua tua no te marae. Nā te mea kahore i tukuna te ahi ka kia pira. Tēnā tātou katoa.